දෙන් දෙන් දෙට ගෙගෙතට ගෙගෙතෙන් කරද දිනක දෙන් දෙට තානක තන තානක දෙට එක තක දෙරක දෙක තා දිනක දෙක තා දිනක දෙක තා දිනක දෙක දෙන් දෙන් දෙට ගෙගෙතට ගෙගෙතෙන් කරද දිනක දෙන් දෙට තානක තන තානක දෙට එක තක දෙරක දෙක තා දිනක දෙක තා දිනක දෙක තා දිනක දෙක තා දෙන් දෙන් දෙට ගෙගෙතට ගෙගෙතෙන් දිනක දෙන් දෙට තානක තන තානක දෙට එක තක දෙරක දෙක තා දිනක දෙක තා දිනක දෙක තා